ඔබගේ මතකයේ තැනගෙනවාද දොලක් ගලා හැලෙන හඬ, දොලක සිරිය, දෙපස වන ගහණය, ගල් අතරින් ගස් මුල් අතරින් මේ දොල ගලා එනවා. දොල කියන්නේ මේ සාහිත්‍යයට අමුතුම සිරියක් එකතු කළ ජල ධාරාවක්. මගේ මතකයට නැගෙනවා මා කුඩා කාලේ අපගේ නෑගෙවල් වල යද්දි මේ දොරවල් දොල පාරවල් අයිනින් යනවා, මේ දොලේ ශබ්දය හොඳින් සවනට ඇසෙනවා. මේ දනෙඩින් නගරයේත් එවැනි දොරවල් ගණනාවක් නගරයාවට තිබෙනවා. ඒ දොරවල් දකින ඒ දොරවල් වල ඒ දොලේ හඬ අසන සෑම වේලාවකටම මට මගේ කුඩා කාලේ ඒ ලංකාවේ ඒ දොරවල් ගැලු හඬ හොඳින් ඇසෙනවා, මතකයට නැගෙනවා. මේ ගීතයේ විශේෂත්වය ඔබට වැටහෙන්න ඇති. මෙය ගිහිුණේ 1990 දශකයේ මැද භාගයේ එක්තරා පෞද්ගලික නාලිකාවක ප්‍රමුඛත්වයෙන් මෙම ගීතයට යොදාගෙන ඇත්තේ එකම සංගීත භාණ්ඩයක් පමණයි. එයත් පර්කෂන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් තබ්ලාව, එනත තාල භාණ්ඩයක් පමණයි. තබ්ලාව පමණයි මේ ගීතය පුරාවටම වාදනය වන්නේ. ඒ අභියෝගය භාරගත්තේ, මේ ගීතය ගෙවීමේ අභියෝගය භාරගත්තේ නිර්මලා රණතුංග ගායිකාව. ඒ වගේම මෙයට සංගීතයේ සැපයුවේ තබ්ලා වාදකයාමයි විජේරත්න රණතුංගයන්. එසේනම් මීළඟ ගීතයට යෑමට අවස්ථාව මීළඟ ගීතය ලෙස මා තෝරාගන්නේ තවත් මියුරු ගීතයක්. මේ පසුගිය ගීතයේ තබ්ලාවෙන් ගීතය ගෙන ගියා වගේ මේ එළඹෙන ගීතයේ, මේ ප්‍රචාරය වීමට නියමිත ගීතයේ තත් භාණ්ඩයක් වාදනය වෙනවා. ඒ තත් භාණ්ඩයෙන් තමයි ගීතය ඉදිරියට රැගෙන යන්නේ. මතනේ මූලික ගීතයේ මේ වාදනය වෙන තත් භාණ්ඩයේ ගිටාරය, පසුව මෙම ගීතයේ කවර් ගීතවල නැත්තම් ගායකයා විසින්ම ගැයූ ගීතවල බැන්ජෝ ගිටාරය වාදනය වුණා කියලයි මගේ හැඟීම. එසේනම් පළමුව අසමු ගීතය, යොමු කරන්න ඔබේ සවනත ඒ තත් භාණ්ඩයෙන් ඔබ මේ ගීතය තුළට රැගෙන යන ආකාරයට. ගීතය අසමු.

ధర్మశ్రీ విక్రమ్ సింహాన్కి పదవెనట మీరు సంగీతం ముసుకరే స్టాన్లీ ఫీరీస్ నదీశాని వెనువెన్ ఏ గీతే గయువే అభయవర్ధన బాలసూర్య పెర గీతే విరహవాక్ మే గీతే ఎక్వీమాక్ ఇది మే ఎక్వీమెన్ పశు వివాహ జీవితే వివిధ హెలహెప్పీ ඇති වෙනවා මේ ඊළඟ ගීතය එවන් දෙයක් ගැන කතා නොකරින්න එපා මේක වැරදි මොන හරි කතා කරන්න මොන හරි කියන්න මේ එකම දෙයක් ගැන හිතලා මේ කල්පිතයක් මැද තනි වෙලා ඉන්න එපා ඊළඟ ගීතෙන් කියවන්නේ අන්න එහෙම දෙයක් නැවතත් ගීතය අසමු මේ ඔබ එක්ව සිටින්නේ FM 105.4 ඔටාගෝ ඇක්සෙස් රේඩියෝ ඔබ වෙත ගෙනෙන සත්සරණාව නියුරෝ ගීතාවලිය සමගයි.

ගීතය ගැයුණේ පබාට පබා ආදේශ වන්නේ සමස්ත කුල කාන්තාවන්ට. මහිතන මන් නිවැරදී. එසනම් මේ විවාහ ජීවිතයේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම මේ කල්පිත මැද තනේලා මුවකුළු ලාගෙන කතා කරගෙන මූණ එල්ලගෙන ඉන්න එපා. අපි දෙන්නට අපි විතරයි කතා කරලා විසඳගමු. මේ ගේය පද බණ්ඩාරකේ විජේතුංගයන්ගෙන් සංගීතවත් කොට ගායනා කළේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි. සත්සනාව වැඩසටහන අසා සිටියා බොහෝ ඈත ප්‍රදේශවලින් ලෝකයේ නෝවේ රාජ්‍යයේ සිට මංජුලා අසා සිටියා. ඒ වගේම එක්සත් රාජධානියේ සිට තිරංක ඇතුළු පිරිසක් වැඩසටහන අසා සිටියා. අපිට සුභ පැතුම් එක්කලා ඈත රටක තනි වී සිටින විට මෙවන් ගී වැඩසටහනක් ඔවුන්ව ඔවුන්ගේ අතීතයට ගෙන යනවා. ඉතාම පහසුවෙන් නියුරු ගීත පොකුරක් අසන්නට ලැබෙනවා කියා. මීළඟට මා තෝරා ගන්නා ගීතය සංවාදයක්. මවක සහ දියණියක් අතර ඇතිවන සංවාදයක්. එසේනම් මේ ගීතයත් අසා සිටිමු. ගීතය ගැන පසුව

දියණියකට සිටිය යුතු හොඳම මිතුරිය, ඒ වගේම ගුරුවරිය මව. මේ දියණිය අම්මගෙන් අහනවා, හරි ලස්සන මල් පිපිලා මා සිනාසෙනවා මමට. ඒ තමයි කියනෝ, නෑ නෑ, ඔය සිනාසෙන මල් උනාට ඔය මල් පිටිපස්සේ කඳුළු තියෙන්න පුළුවන්. දියණිය අහනවා, මේ බටහිර රහස හරි ලස්සනයි, මට හරි නිදහසක් දැනෙනවා, මට කිරිලියක් වගේ පියාඹන්න පුළුවන්ද මේ අහසේ? එපා, ඔය අහසේ සුලං කපුළු තියෙනවා, මන්දාරම් වැහි තියෙනවා, විදුලි අකුණු තියෙනවා. ඒක නිසා හදිසි වෙන්න එපා ඒ අහසේ නිදහසේ පියාඹන්න. ඒ වගේ මේ ලස්සන දෙයට පිටුපසින් සැඟවුණු භයානක දේවල් ගැන අම්මා තම අත්දැකීමෙන් දුවට පහදලා දෙන ඉතා මියුරු ගීතයක් රත්මලයේ බන්දුල ගුණවර්ධනන් අතින් ලියවුණු. මේට සංගීතය යොදා තිබෙන්නේ

ගුරුවරුන් තම කාලය සම්පූර්ණයෙන් දරුවන් වෙනුවෙන් කැප කර ඔවුන්ට උගන්වනවා. එහෙත් තමන්ගේ දියුණුව පිණිස වැඩ කර ගැනීමට ඔවුන්ට සරිලන වේතනයක් වැටුපක් ලැබෙන්නේ නෑ. මේ ගීතයෙන් කියවන්නේ එවැනි ශෝකජනක ඉරණමකට පත් වූ තනීමට ආසන්න

ලොරන්ස් මහත්මිය වන්දලිය වැඩ කරන කාලයේදී ඉතාම ළඟම ඇසුරක් තිබුණු ගැහණු ළමෙක් සහ පිරිමි ළමෙක් ඉඳලා තියෙනවා. හැමදෙනාම හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා. නමුත් එහෙම දෙයක් තිබුණා නෑ. පස්සේ කාලයක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒකම ඇය තීරණය කරනවා රැකියාවට සමු දෙන්න. කුළු පිරිස් මහත්මිය ගැහණු ළමෙකින් ඇහුවහම මේ සම්බන්ධය ගැන ඇය කිව්වලු, මම බලා හිටියේ එයා මගෙන් අහනකන් හේතුව මම ගැහණු ළමෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද කියලා. ඇත්තටම මගේ ගෑනු දරුවා ඉඳලා තියෙන්නේ මේ පිරිමි ළමයා ගැන ප්‍රේමයෙන්. ගෑනු දරුවා රැකියාවෙන් ඉවත් වුණු දවසේ කුසුම් පීරිස් අර පිරිමි ළමයාට කියලා තියෙනවා, ඇයි අර ළමයාගෙන් ඇහුවේ නැත්තේ? එයා හිතේ තියාගෙන ඉඳලා තියෙන්නේ ඔයා ගැන කියලා චෝදනා මුකෙන්. එතකොට පිරිමි ළමයා කිව්වලු, අනේ මම ඇහුවේ නැත්තේ, බෑ කිව්වා නම් අපේ මේ මිත්‍රත්වයේ ඉවරනේ. ඇත්තටම මම එයාට ආදරය කළා කියලා. එයා පොඩි හරි ඉඟියක් දෙනකම් මම හිටියේ, නමුත් එහෙම පෙන්වෙන්නේ නැති නිසා මම අහන්න ගියේ නැහැ කියලා. පසුව දවසක අර ගෑනු ළමයාම හමු වුණා කුසුම් පීරිස් මහත්මිය. එතකොට මේ ගැන ඇයට පවසලා තියෙනවා, ඇය වැළපෙමින් කියලා තියෙන දේ තමයි මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ ලෝකේ නතර වෙලා ආයේ අපි අතීතයට ගියොත් මම එයාට ආදරය කරනවා කියලා එයාට කියනවා කියලා. එතනින් තමයි අසුරු සැනින් එක මොහොතකදී මේ ප්‍රාර්ථනය බිහි වෙලා තියෙන්නේ. ගීත රචනය කුසුම් පීරිස්ගෙන්, ගීතනු ලෙස්ලි අසෝකාගෙන්, ගීත ගායනය යමුනා විනෝදිනී.

කෙමෙන් කෙමෙන් අප එළඹෙනවා අවසාන හෝරාවේ, මේ නිරු හෝරාවේ අවසාන මිනිත්තු කීපයට. සියලු දෙනාටම ස්තුතියි. අද මේ වැඩසටහන වෙනුවෙන් එකතු වූ වැඩසටහන අවසන් කිරීමට ප්‍රථම තවත් ගීතයක් මා ඔබට තිළිණ කරනවා. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායක, අදටත් ජනප්‍රියම ගායක, නොමියන ගායක HR ජෝතිපාලයන්ගේ. එසේනම් තවත් සද්දිනකින් ඔබ හම් වෙන තුරු ඔබට රත්තරන් සඳක් පායන, රත්තරන් ඉරක් පායන, ජීවිතේ නදුන් උයනේ මල් පැනවී සැනසෙන්නට හැකි සුබ දිනයන් හතක් උදා වේවායි පතමි. මා ඔබෙන් සමුගෙන යන්නම් මා ඔබේ හිතවත් සුරංග දසනායක.